0: ඔන්නම තමයි කැලණි සරසවි මේ සොඳුරු මිතුදම් රැගෙන හිනාමල් ඉහෙන හිනාමල් ඉහෙන ඒ මතකයන් මේ හිනාමල් ඉහෙනවා කවි පොතේත් ඒ කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා බොහොම හිනාමල් විසිරෙනවා ඇති මේ කවි පොත ගැන කතා කරනකොට. දැන් මේ හතරෙනි මෙලුම අපි මීට කලින් කතා කරා කලින් මෙලුම් ගැන තුන්වෙනි මෙලුම ගැනත් හතරවෙනි මෙලුමේ විශේෂත්වයක් මොන හරි තියෙනවද හරි නැහැ දැන් ඒ කියන්නේ හතරවෙනි මෙලුම බිහි වෙන්නේ 2026 මෙලුම විදිහට.
1: ඔව් මේක 2023 සිට අපි මේ කාර්ය කරගෙන යන අවුරුදු වසරක් පාසා මේ ඇත්තටම මේක මේ අපේ කැලණි අපි සෞද්ධ සංසදයේ සුවිශේෂී සංදිස්ථානයක් තමයි හැම වාර්ෂිකවර්ෂයකටම මෙහෙම පොතක් කරන්න පුළුවන් වීම විශේෂයෙන් මේ කවිය වගේ දෙයක් මේ පාඨකයාට නොයන වගේ කාලෙක කවි පොත් අඩුවෙන් විකිණෙන කාලෙක නමුත් අපේ අය එකතු වෙලා මේ කවි සංග්‍රහයක් කරන එක ඒක විශේෂත්වය තමයි.

0: අපි මුලින්ම මේක පටන් ගන්නකොට මේකට හිටියේ 0.79 කණ්ඩායම සහ තව වෙනත් කීප දෙනෙක් හිටියා. මේ නමුත් මේ වෙන විට අපි 79 කණ්ඩායමත් ඊට කලින් සරසවියේ හිටපු විද්‍යාර්ථීන්ව හිටපු මේ වන විට සම්මානිත මහාචාර්යෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුලා ඉන්න අය පවා අපි මේ පොතට එකතු කරගෙන තියෙනවා. මොකද ඔවුන් ඉඳහිට කවි ලිව්වට ඔවුන් කවි පොත් හැටියට ලියන්නේ නැහැ. ඒව පොතක් හැටියට සුරකෙන්නේ නැහැ කොතනකවත්. ඒ නිසා මේවා අපි පොත් හැටියට මේක පළ කරාට පස්සේ මේවා අපේ විශ්වවිද්‍යාල පුස්තකාලයේවත් තියෙයි අනිවාර්යයෙන්ම. එතකොට අනාගත පරපුර මෙන්න මෙහෙම කණ්ඩායමකුත් මේ විශ්වවිද්‍යාලේ ඒ කාලේ ඉඳලා තියෙනවා කියන මතකය ඉතියේවි. ඒක නොමැකෙන මතකයක් හැටියට තියෙයි. ඉතින් ඒකට ගොඩක් අය අපේ දායක වෙනවා. ඔබ දන්නවා අපේ මේ මහාචාර්ය ආරියරත්න සම්මානිත මහාචාර්යතුමා ඇතුළු ඔහු තමයි සංස්කරණයට උදව් වෙන්නේ. මොකද මුල් එකේදී සියලුම දේවල් ඔහුත් එක්ක දෙවනිකින්ද මම ඔහුත් එක්ක මේ වැඩේ කරන්න එකතු වුණේ. පස්සේ අපි එක අපි දෙන්න සංස්කරණයක් හැටියට පටන් ගත්ත. අපි දෙන්න සෑහෙන මහන්සි වෙනවා. අපි දෙන්න රටවල් දෙකක ඉඳගෙන
1: කෙරවල් දෙකක
0: ඉඳගෙන කෙරවල් තුනක වැඩක් තමයි කරන්නේ. ලංකාව
1: ඇමරිකාව එක තැනක දැන් නවසීලියම අලිය ලෝක සිතියම ගත්තොත් ඇමරිකාව මැද ලංකාව මෙයිනේ නවසීලන්ත
0: ත්‍රිකෝණයක් තමයි.
1: ඒකත්
0: කෙරවල් දෙකේ
1: විකර්ණයේ
0: දෙකේ ඉන්නේ. ඔව් ඒ එකතු වෙන තමයි මේ කරන්නේ. මේ සැරේ අපේ කවි පොතේ කාව්‍ය නිර්මාණ තියෙනවා 155ක්.
1: ඒ වැඩිම එකද මේ පාර?
0: නෑ, ගිය සැරේකෙ මිට වැඩිය තිබුණා. අපි කවි සමහර කවි, ඒ කියන්නේ අපි මේ සංස්කරණය කරනකොට සමහර කවි ඒ කවි කිවිඳියන්ටම දැනුම් දීලා ඒව සමහර නවත්තලක් තියෙනවා. මොකද මේ හොඳ කවි පොතක් කිරීමේ අදහසනේ අපිට තියෙන්නේ.
2: හැම ලියවිල්ලක්ම කවියක්
0: කවියක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවා අපේ ඉන්න කණ්ඩායමේ අය. විවේචනයේ සාධාරණ ඒගොල්ලෝ අගය කරනවා.
1: කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් තමයි හම්බෙන්නේ.
0: එහෙමයි හම්බෙන්නේ.
1: මොකද අපිටත් ඒ අත්දැකීම් තියෙනවා. මහාචාර්ය ආරි
0: ආරි රත්න
1: සමග
0: වැඩ කරලා.
1: ඉතාම විශිෂ්ටයි කියන තියෙන්නේ. ඔහු ඉතාම හොඳින් ගුරුහරුකම් දෙනවා. ඉතාම හොඳින් අගයනවා. හැමදේම අගයලා තමයි වරදක් තිබෙනවා නම් පෙන්වලා දෙන්නේ.
0: ඔව්, ඇත්තටම අගයීම සහ ඇගයීම සහ අගයීම කියන දෙකම කරනවා. අගය කිරීමත් කරනවා, ඇගයීමත් කරනවා. ඒ දෙකම කරනවා මේ ඉන්සා මේ සැරේ.
1: ඇප්‍රීසියේෂන් ඇන් ඇනලිසිස්.
0: ඔව්, ඔහු මේ දවස්වල අනිත් එක ඔහු ඉන්නේ ඇමරිකාවෙත් නෙමෙයි. ඔහු මේ දවස්වල ඉස්තාන්බුල් නුවර ඉන්නේ. ඉඳගෙන තමයි මට මේ වට කාර්යයට උදව් කළේ. මේ මං කැමති සුරංග පොඩ්ඩක් මේ අපේ මේ සැරේ කවිසරණියට අලුතෙන් එකපිච්ච අයත් ඉන්නවා. ඒ නිසා මං නම් ටික කිව්වට මට පොඩි වෙලාවක් දෙන්න.
1: ඔව් කියන්න. වෙලාව 7:21 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝය FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. අන්නේ වෙලාවට සුබ මොහොතින් නම් ටික කියන්න.
0: ඔව්, අපේ කණ්ඩායමේ ඇත්තටම ශාස්ත්‍රාලිය වෘත්තීය ප්‍රාසංග සංනිවේදන ව්‍යවයන් විවිධ ශේෂ්ත්‍රයන් කරන ඉහළ තනතුරු හෙබෝ අය තමයි ඉන්නේ. මේ 90%ක් විතරම රාජ්‍ය සේවකයෝ. මේ ඔවුන් අතර අපේ ඉන්නවා මේ ගෞරවතර ස්වාමීන් වහන්සේලා, පල්ලික මහේවර්තන හාමුදුරුව, පූජ්‍ය දළුපත උපාලි හාමුදුරුව, ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුරු මනතුංග,
1: ආරියරත්න,
0: ඔව් සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඊළඟට මෙල්බර්න් නුවර ඉන්න WH උපසේන, ඔහු අපේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි, ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුලරංජිත් තේවතානගම, ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, ඒ වගේම රම්‍ය බස්නායක, සුනිල් ලීලානන්ද පෙර, අනදා වීරකෝන්, එල්සි රංජනී, කුමාර හිටිනායක, කුසුම්මාලි පතිරණ, චන්ද්‍රා මැදගොඩ, ධම්මික කරල්ලියද්ද, දයානන්ද අතුරලිය, නිවේදිතා විජේසුන්දර, රෝසි කොඩිකාර, විමලා ප්‍රේලිස්, ශ්‍රීරා නිමංගලිකා වනසිංහ, ශීලා ඉන්ද්‍රාණි, සනි වෙර්ලුගොල්ල, චන්ද්‍රානි රුවන් පතිරණ, සීතා මාලිනී වහරක, සුනන්ද පල්ලේගම, සුනිල් අමනුපුර, සුමනසිරි වේරගම, සේන ලියනගේ, සෝමරත්න රිදියපාන, YM නවරත්න යන සහෝදර සහෝදරයන් හා ස්වාමීන් වහන්සේලා සහ මම.
1: ඒ තමයි කවි
0: කවි
1: කවිලින්දායක වෙලා තියෙන්නේ.
0: ඔවුන්ගේ කවි 155කින් තමයි
1: මේ වෙන්නේ.
0: 32
1: 32 ඔය බොහොම විට 79

0: 87 ඒ කණ්ඩායම්.
1: ඔව් ඊටත් එහා අය ඉන්නවා. මේ මේ මේ වෙනකොට මට ඒ කාලේ අපිට වැඩි ජේෂ්ඨයින් වෙච්ච අය තවත් අය මේ පොතට ඊළඟ පොතට එකතු වෙන්න මට එකහු වෙලා ඉන්නවා.
2: මේක හොඳ අත්දැකීමක් තියෙන ඉතින් ඔබ මේ ආකාරයෙන්ම කවි පොතක් නවසීලන්තේ අහස යට ලියූ කවි. ඉතින් එහි දෙවනි වැලුම අවසන් දැන් දොරට වැඩීමට සියල්ල සූදානම්. ඒකත් ඉතින් සාහිත්‍ය මාසයෙන් පසු කියවීමේ මාසයේදී නවසීලන්තයේදී දොරට වඩිනවා හරියටම ඔක්තෝබර් 30 වෙනිදා.
1: ඔව්
2: 30 වෙනිදා එක. ඒ වෙනුවෙන් වෙනම වැඩසටහනක් ඉදිරියේදී ඉතින් කරනවා. අද වැඩසටහන මේ සාමූහික ප්‍රයත්නයත් ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණයත් ඔබ තනියම ලියූ ඔබගේ තනියම කරපු කෘතියක් ගැන කතා කරන්නත් ඉතින් ඒක නිසා නවසීලන්තයේ කවි ගැන කතා කරන්න අපි පස්සට තියෙනවා. ඉතින් ඔන්නඔහොම තමයි සරසවි කවි සරණියේ 4 වෙනි වෙලුම බිහිවන්නේ. අර කලින් ගියේ ප්‍රචාරය වුණු ගීතය ඒ පොතේ තියෙන ගීතයද කවියද?
1: නැමෙ ඒක
2: ඔබ විසින් ලියපු කවිය.
1: ලියපු එකක් ඒක මීට කලින් අවුරුද්දේ පොතේ 3 වෙනි අවුරුද්දේ.
2: ඒ කියන්නේ සංගීතය යොදලා ගායනා කරලා දැන් YouTube නාලිකාවේ තිබෙනවා ඔබගේ YouTube නාලිකාවේ.
1: ඔව්.
2: ඒ ගැන විස්තර කිව්වොත් ඒ කවිය ඔබ ඔබ මේ ගීතේට සංගීතය යොදලා මේ සියලුම දේ නිර්මාණය කරේ ඔබ?
1: ඔව් ඒක මේ ඒක කියන සුරංග ඇත්තටම මේ මේ මම පොඩ්ඩක් මේ මම ලියපු ගීත ගැන මට එහෙම මතකයක් තිබුණ නැහැ. මම හිතුවා මං ගීත 50ක් 60ක් විතර ලියලා ඇති කියලා. මේ මං මේ ඒ කියන්නේ ඇත්තටම අපි ගීත ලිව්වට මම ඔයාලට කලිනුත් කියලා ඇති අපේ ගීත කියන්න අය නැහැනේ. එතකොට මේ සංගීතය කරන්න විශාල මුදලක් ඉල්ලනවා. ඒ වගේ ප්‍රශ්න තියෙද්දී මේ වන විට අන්තර්ජාලය හරහා සුනෝ වගේ ඇප් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ගීතයක් නිර්මාණය කරගන්න. එතකොට ඒ වුණාට ඒක කරයි කියලා අපිට ඒකේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපි අයිතිය ලබා ගන්න මුදල් ගෙවලා ඒක අරගෙන කරන්න ඕනේ. ඊට පස්සේ මං ගීත මගේ ටික ඔක්කොම හදාගෙන ගිහිල්ලා බැලුවාම ගීත 200කට වැඩි සංඛ්‍යාවක් මම ලියලා තියෙනවා කියලා මම මම ඒක
2: එතකොට තමයි
1: අහුවුනේ. ඔව් ඊට පස්සේ මම මාස දෙකක් තුල ඒ ගීත 200 ගානම ළමා ගීත 36කුත් එක්ක ඒක එකතු කරලා හැදුවා. මේ දැන් හදලා තියෙන්නේ ගීත 200 ගානක් මේ අන්තර්ජාලයට දාන්න තියෙන සටනක මේ දවස්වල මම ඉන්නේ. මේ ඔය කවි පොත් හදන ගමන් මගේ නවකතාව ලියන ගමන් ඔය වැඩෙත් මම බොහොම අමාරුවෙන් එක දිගට කරගෙන ආවා. දැන් ඒකේදී හදපු එක ගීතයක් තමයි ඇත්තටම අද මම ඔයාලට දීලා තියෙන අනිත් අලුත් ගීත ටිකත් ඒ ලෙසින් හදපු මගේ අලුත් ගීත.
2: ඔව් කොහොමද ඔබ කිව්වට ගායකයෝ නැහැ කියලා මේ අපි ඊළඟට තෝරගන්නා ගීතය මේ 30 වසරක කුරිරු යුද්ධයට සම්බන්ධයි. අම්මා වරුණේ නොහඬන් කියන ගීතයෙහි ප්‍රථම ගායනය කරලා තියෙන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන.
1: ඔව් 83 හරි 84 හරි මට හරියටම මතක නැහැ. ඒ කාලේ රූපවාහිනී වැඩසටහනක් තිබුණා සංකපද්ම කියලා. සංගීත එක ගායිකයෙක් හෝ ගායිකාවක් ගෙනල්ලා කරපු වැඩසටහන නන්දමාලිනීගේ තමයි.
2: නන්දමාලිනී
1: මේ
2: ඒකේ කැසට් පටයකුත් ගාව සංකපද්ම
1: වගේ තමයි පටන් ගත්තේ ඒක. සුන්ලාරත් තමයි ඔක්කොම ගීත වගේ ලියලා තිබුණේ එකේ. ඕකේ මේ මම ගුවන් විදුලියට දීලා තියෙච්ච ගීතයක් තමයි ඔය චන්ද්‍රිකා විශාර චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය තෝරගෙන ගායනා කරනකොට තමයි මම දන්නේ මෙහෙම එකක ගායනා කළා කියලා. මම කලින් දැනුවත් වෙලා හිටියේ නෑ ගැන. මේ නමුත් ඒක දැන් හොයාගන්න නෑ. රූපවාහිනියෙන්වත් මම බැලුවා මම ඇගෙනුත් ඒ ගැන
2: විමසීමක් කළා. ගීතේ තියෙනවා නමුත් ඒ පටිගත වෙච්ච ගීතේ
1: නැහැ. මුල් ගීතේ
2: තනුවත්
1: නැහැ. නෑ තනුවත් නැහැ. තනුව කලේ කවුද කියලා මම දන්නෙත් නැහැ. මේ වෙනකොට මට මල් ළඟත් නැහැ ගීතේ. ඇගෙනුත් මම ඇහුවා ළඟත් නැහැ. ඊට පස්සේ මම තීරණය කළා ඒක ඔය විදිහට මේ හදලා ගන්නවා කියලා. ඒ නිසා තමයි ඔය ගීතේ මේ හදලා
2: ඒ කියන්නේ නැවත නිෂ්පාදනයක්
1: නැවත නිර්මාණයක් අපි කියන්නේ නිර්මාණයක්.
2: අපි අද ඇත්තටම ගීත ගැන ගැඹුරින් කතා කරන්නේ නැහැ.
1: ඒ පොත් ගැන කතා කරන්නේ
2: තමයි කතා කරන්නේ. ඒක නිසා අපි ගීතය හැලෙමු විරාමයකට.

0: මැරුවත් නොමැරි මිරුවන් බැලයන් වැනි දරුවන් කුමටද? කුමටද දරුවන් බැලයන් වැනි බොම ප්‍රබලව ඔබ එතන බස හසුරවලා තියෙනවා. ඉතින් වර්තමානයේටත් මේ ගීතය අසු ගණන් වල ලිව්වට ඉතින් ටිකක් ගැළපෙනවා වගේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ වැඩි දුර කතා නොකරමු. ඉතින් ඔහොම තමයි
1: insurances

0: ගීතය. දැන් අපි කවි පොත ගැන කතා කරලා පළමු හෝරාව ගෙවිගෙන යද්දී අවසන් කරන්නටත් කාලය ඇවිල්ලා. මොකද නව කතාව ගැනත් කතා කරන්න තියෙන නිසා. එහෙනම් ඉතින් සහෘදා ආරාධනය සරසවි කවිසරණයේ සිව්වැන්නුයි වෙළුම කල එළිදැක්ම. කැලණි අපි සහෘද සංසදයේ කැලණි සරසවි ආදි විද්‍යාර්ථීන්ගේ කාව්‍ය නිර්මාණ මංජරි දෝතින් වැළඳ ගන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. එදාට අදුරුතුමන්ලා පිරිසක් සහභාගී වෙනවා. සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, සම්මානිත මහාචාර්ය ආර්යරත්න ඇතුගල, මහාචාර්ය චාමින්ද අබේසිංහ, මහාචාර්ය අනුරමනතුංග සහ මහාචාර්ය උපුල් රංජිත් හේවා විතානගමගේ. ඉතින් මේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් 2026 සැප්තැම්බර් 5 වන සෙනසුරාදා උදෑසන 9ට සමාජ විද්‍යා පීඨ මණ්ඩල ශ්‍රවණාගාරයේ කැලණි විශ්වවිද්‍යාලයේදී තමයි මේ සත්කාර්ය සිදුවෙන්නේ. හැබැයි මං හිතන්නේ දැනට ආසන වෙන්වී අවසන් වගේ කතාවකුත් තියෙනවා.
1: ඔව්, මේ ඔය එක ශාලාවේ තියෙන ඉඳ තියෙන්නේ 80කට විතරව මේ වෙන විට. ඒ කියන්නේ අපි සහභාගීත්වය මේ අපිට කලින් දන්වන්නේ කියලා තියෙනවා. ඒ අනුව ඒක සහභාගීත්ව සංගල තියෙනවා. ඔබට මතක ඇති සුරංග අපේ නවසීලන්ත අහසට ලියු කවි පොත වෙලාවෙත් මේ මහාචාර්ය සම්මානිත මහාචාර්ය ආර්ය ආරියරත්නයන් අපිට ඔහුගේ දේශනයක් එව්වා.
2: ඔව් ඔව්.
1: මම බලාපොරොත්තු වෙනවා මේවර ඔය ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට අමතරව ඔහුගේ කටහඬත් මේ මං හිතන්නේ ඔහුගේ කටහඬ ඇහෙනවා ඇත්තේ අපේ විශ්වවිද්‍යාලය තුල අවුරුදු 50කට විතර පස්සේ ඔහුවත් එතෙන්ට කැඳවා ගන්න ඔහුගේ කටහඬ ලබා
0: දෙන්න
1: අන්තර්ජාලය හරහා
0: හර බර දේශනයක් වෙනවා නොඅනුමානයි ඒ කතාව.
1: ඒ වගේම තව එකක්, ඒ වගේම මේ ඔහු මේ මේ වෙනකිටත් කොළඹ telegraph.com වෙබ් අඩවියට අපි කවි පොත ගැන විවේචනයකුත් ලියලත් අවසන්. ද කැලණි සරසවි කවිසරණිය බයින්ඩින් ද පොයට් ඇන් ද රීඩ කියලා. මේ ඔබට බලන්න පුළුවන් කොළඹ telegraph.com වෙබ් අඩවියේ තියෙනවා අපේ මේ සරසවි කවිසරණිය පොත ගැන විවේචනයක් ලියලා. ඒ ඇරෙන්න මට තව එකක් කියන්න ඕනේ. අපේ සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අපි කවි පොත ගැන මෙන්න මෙහෙම අදහසක් දක්වනවා. ඔව්, ඒ ගැන ලියලා තියෙනවා. මේ නූතන කවිය සහ කාව්‍ය විචාරයේ නිරන්තරයෙන්ම සමාජ දේශපාලනික සහ තාක්ෂණික වෙනස් වීම වලට අනුරූපව පරිවර්තනය වෙමින් පවතී. සරසවි කවිසරණිය සිව්වෙනි වෙළුම වැනි සමකාලීන කාව්‍ය සංග්‍රහයන් දෙස බැලීමේදී මෙන්ම වත්මන් සාහිත්‍ය ශාස්ත්‍රය නිරීක්ෂණය කිරීමේදීද නූතන කවිය තුළ දැකිය හැකි ප්‍රධාන සමකාලීන ප්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකිය. අත්දැකීම්වල බහුමාන්‍යයන් සහ ශුද්ධ ආඛ්‍යාන මයික්‍රෝ නැරේටිව්ස් ලෙස අතීතයේ පැවති මහා ආඛ්‍යාන හෝ පොදු දේශපාලන තේමාවන්ගෙන් ඔබ්බට ගොස් මෙහි කවියා තමා අවට දකින්න ඉතා සියුම් හෝ මෙතෙක් අවධානයට ලක් නොවූ ශුද්ධ සිදුවීම් කවියට නගයි. පුද්ගල මනසේ ඇතිවන තනිකම වේපත්වීම සහ මතකයේ ආවර්ජනය කිරීම නොස්ටැල්ජියා වැනි තේමාවන් ඊට උදාහරණ ලෙස ඔහු දක්වනවා. ඒ වගේ මේ මේකේ සුවිශේෂී කාව්‍ය පන්තීන් 155ක් ඇතුළත් වෙන බවත් මම සඳහන් කරන්න ඕනේ. ඒකට දායක වෙච්ච හැම දෙනාටම මම ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඉදිරියේදී පොත්වලට එකතු වෙන්න දැන්ටත් මට අදහස් කැමැත්ත පළ කරලා තියෙන සෞද්දේන්ටත් කැලණිසර සවි ආදි විද්‍යාර්ථීන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පෙන්වන්න කැමතියි. ආර්ය ආරියරත්න ශූරීන් සමග.
0: ඔව්, දැන් ඊළඟට ඔබ මේ හිතුවක්කාරයා නවකතාව, ඒක හොඳම යෝන් නවකතාව වෙනවා. 1900
1: ජගත් යෝන් වසරේ,
0: ජගත්
1: යෝන් වසරේ
0: 84. ඉතින් ඒ හිතුවක්කාරයා නවකතාවෙන් පස්සේ ඔබ මේ සරසවියට සම්බන්ධ, නමුත් මේ සරසවියෙන් එළියේ කෙරුණු කර්තව්‍යයක් අලලා කඳවුරක සෙවණේ කියලා යෝන් නවකතාවක් තවත් කරනවා. එතකොට ඒ නවකතාව පළ වෙන්නේ 2022 වසරේ.
1: ඔව්, බොහෝ කල්ලේ.
0: ඉතින් ඊට පසුව, ඊටත් කලින්, ඔව් කලින් කොහොම හරි කඳවුරක

0: නේ නව කතාව. ඒක මන්න හරිම ආසම චරිත දෙක අර හීන්දෑරි තරබාරි දෙන්න.
1: හීන්දෑරි තරබාරි දෙන්න මෙවර මගේ පොතේ උත්සවයට එනවා කියලා මට කියලා
0: තියෙනවා. ආ එදෙන ඇතරම
1: ඉන්න.
0: ඉතින් මේ කොහොම හරි එක හරි අපූරු කතාවක් ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඔබලා කරපු සමාජ සත්කාරයක් ගැන තමයි ඒකේ තියෙන්නේ. ඉතින් එහි දෙවන කොටස විදිහට ඔබ මේ නැවත දැන් මේ කුළුණු බිහිවෙන්න තියෙන නව කතාව දැනට සියලු වැඩ ඉවර කරලා දැනට මුද්‍රණයේ පවතිනවා. සාහිත්‍ය මාසයේදී එයත් ඔබ දොරට වඩින්න
1: සූදානමින්
0: ඉන්නවා. ඒ කතාව ගැන කිව්වොත් පිවිසුම ගන්න පුළුවන් මේ කන්දරක සෙවණේ කතාවෙන්.
1: මේකේ ඉතිහාස කතාව පොඩ්ඩක් මෙහෙමයි. මේ ඇත්තටම සුරංග මං ඔය කන්දරක සෙවණේ පොතේවත් මගේ ඔය නොනින්දන අඩවිය කියන පොතේවත් සඳහන් කළේ නැහැ. නමුත් මේ මේක මං මගේ මේ මේ මොකද ලේඛකතා සම්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවේ නිබන්ධය මගේ
0: මේනම කතා.
1: ඔව් ඒක මේ ලිව්වේ
0: කැලණි සරසවි නොනින්දන අඩවිය තමයි.
1: ඔව් ඒත් අපි නම් කළා තියෙන දැන්. නමුත් මං ඔය දෙකේ මේක සඳහන් කළේ නැහැ. මම මොකද ගොඩාක් අලුතෙන් නැවත ලියලා තියෙනවා. කන්දවුරුක සෙවණේ කියන කේකේ මුල් කොටස ඔය ඒ කතාව ඉවර වෙන්නෙම ඒ අපි අර විශ්වවිද්‍යාල තරුණයන් ගිහිල්ලා ගමක මාසයක් නතර වෙලා ඉඳලා ඒ වැඩසටහනක් කරලා ආයි විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් තමයි කතාව අවසන් වෙන්නේ. විශ්වවිද්‍යාලයට වාහනයකින් අපි ඇතුළට ඇවිල්ලා මේක පටන් ගන්නෙ දෙවනි කොටස පටන් ගන්නෙ විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ කතාව. ඒ කතා දෙක වෙන වෙනම රස විඳින්න පුළුවන්. ඒ දෙකේ
0: ඈඳුම
1: බවක් නැහැ. අර මගේ
0: තනියම රස විඳින්න පුළුවන්.
1: නමුත් එකම විශ්වවිද්‍යාලයේ තුල කතාවක් නිසා මම දෙවනි කොටස ඇටිය නම් කළාට ඒ
0: දෙක
1: ඒ චරිත තියෙනවා. ඒකේ තීච්ච චරිතෝ මේක ඉන්නවා. නමුත් මේකට පසුබිම් වෙන්නෙම ඒව නෙමෙයි. ඒ අර ඒකේ කතා කරපු දේවල් නෙමෙයි.
0: ඇත්තටම ඉතින් සම්පූර්ණයෙන්ම දවල පත්‍රිකා සටන, ශිෂ්‍ය සභා නිලවරණ, අධ්‍යයන අනධ්‍යයන ශිෂ්‍ය සංගම හා බැඳුණු අරගලවලින් පිරුණු අපගේ සරසවි සමී ඉතිහාස කතාව ලියා තිබීමක් බඳුය.
1: අන්න හරි. මේක ඇත්තටම අපේ කාලේ තිබුණු, අපේ කාලේ හිටිය, අපේ කාලේ අපිත් එක්ක ජීවත් වෙච්ච, අපිත් එක්ක ශිෂ්‍ය සටන් වලට සටන් වැදුණු, අපිත් එක්ක ඉඳලා නොකියාම ජීවිතේ හැරගිය බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් මේ ඉතාම උතුම් අරමුණු වෙනුවෙන් තමයි කැප වෙලා හිටියේ කාලේ. අද වගේ නෙමෙයි, අවංකවම ඉතාම උතුම් අරමුණු ඇතුව කිසියම් මේ යහපත් දේශයක් උදෙසා ජීවිතේ පූජා කරපු බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉඳලා ජීවිතේ හැරගියා ඉන්නවා. ඔවුන් මේ කතාව තුළ ඉන්නවා. ඒ වගේම අපි විවිධාකාරයේ අපි 81 සිට 85 මම 87 88 අතර ඉන්න විශ්වවිද්‍යාලයේ හිටියා. මොකද මම ලෝක විශ්වවිද්‍යාල සේවයේ හිටියා, මේ වැඩ කළා හැටියට. ඒ නිසා මම රැකියාව කරන කාලෙත් විශ්වවිද්‍යාල නිතර ආවා ගියා. ඒ සම්බන්ධතාවත් එක්ක ඒ නිසා ඔය භීෂණීය සමයට ආසන්න වන කාලය වෙනකොටත් මම විශ්වවිද්‍යාලයට යන එන කියන්නේ ඇත්තටම සරසවිය කිසියම් ආකාරයක සටන් බිමක සේයාවන්
0: දිස්සුම
1: සහ විතරක් නෙමෙයි. මේ මට මතකයි කාලෙක ජිම් එකේ මේ අපේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ මැෂින් දාගෙන ළමයි කොඩි මහනවා. ඒ වගේ තත්ත්වයකට පච්චිච්ච කාලයක් තිබුණා. මං ගිහිලා තියෙනවා මේ ඒ කාලෙන්ට. එතකොට ඒ තත්ත්වයට මේ පත්තුන පරිසරය මේකේ තියෙන. කියන්නේ ශිෂ්‍ය සභා තහනම් කරලා, ශිෂ්‍ය අනද්දෙන් ශිෂ්‍ය සංගම් තහනම් කරලා, දවල පත්‍රිකාව ගෙනල්ලා, ඒ වගේ ලොකු මර්ධනයක් ළමයින්ට වැටුණා. ඒ වැටිච්ච මර්ධනය තුල තමයි මේ සටනේ මේ පැත්තට
0: තල්ලු වෙගිරීම
1: සිදුනේ. ඔව් ඒ මර්ධනය තුල. එතකොට ඒ වෙනුවෙන් තමයි අපේ අය ඒ කාලේ සටන් ගලේ. ඒ සටනේ ශිෂ්‍ය සභා, ඒ කියන්නේ අධ්‍යයන අනධ්‍යයන සියලුම ශිෂ්‍ය සංගම් එක්කම වැඩ කළ තියෙනවා. අධ්‍යයන අනධ්‍යයන සංගම් රසක් එක්කම. ඒ වගේම මේ ඒ අතරේ ඉතින් සාහිත්‍ය කලා කටයුතු සිද්ධ වුණා, නාට්‍ය කලා, ඒ වගේ දේවල්. ඒ හැම දෙයකම මාත් එක්ක හිටපු චරිත

0: කතාව තියෙනවා. සමහර චරිත පාර්ලිමේන්තුවට ගියා මේ පොතේ වගේ චරිතත් තියෙනවා. ඒගොල්ලොත් හිටියා අපිත් එක්ක. පාර්ලිමේන්තු නියෝජනය කරපු අයත් හිටියේ ඊට පස්සේ. එතකොට ඒ වගේ මේ ඒ චරිතවල හිටපු සහෝදර සහෝදරියෝ ඒ අපි ඇත්තටම මේ කාලේ මේ ලස්සන හීන දැක්කා අනාගතය ගැන. ඊළඟට අපිට ඕන වුණා අනාගත පරපුර වෙනුවෙන් ලස්සන දේශයක් හදලා තියන්න. ඒ වගේ කාලයක් අපිට තිබුණා. මේ නමුත් ඒ හීන කොහේ හරි වැලිලා යන්නත් ඇති අපිට සමහර තේවල. එතකොට ඒ නමුත් ඒ එදා වින්ද ඒ වේදනාවන් ඒ කටුකත්ව මේ පොත්තේ පිටුවතර මං සටහන් කරලා තියෙනවා. ඒ නිසා මේක මේ මගේ කතාවක් නෙමෙයි. මේ හිතුවක්කාරය වගේ මේක මගේ කතාවක් නෙමෙයි. මේක අපේ කතාව. මේක ප්‍රධාන චරිතයේ තියෙන කතාව මමම නෙමෙයි. ඒ මගේ චරිතයේ මම යොදාගෙන ඉන්න චරිතයේ බොහෝ අයගේ එකතුව. නමුත් ඊට පසුතලයේ ඉන්නවා මගේ මාහා ගැටුණු මිතුරු මිතුරියන් සහෝදර සහෝදරියන් ආචාර්ය මහාචාර්යවරු රසක්. ඒ අයගේ කතාවක් තමයි ඒක නිසා රසවි.
1: ඉතින් මේ පොතත් දොරට වඩින්නේ එදාමයි. එදා කියන්නේ අපේ සරසවි කවිවිසරණයේ සිවුවන පොත එළි දක්වන දවසමයි. ඒ ඉතින් ඔබ ලංකාවේ රැඳ සිටින්නේ කෙටි කාලයක්. ඒ වගේම ඉතින් දෙපාරක් ඔබගේ සහෘදයන්ට මේකට එන්න කියන්න බැරි නිසා තමයි
0: එහෙම. ඔව්, මොකද ලංකාවේ තියෙන ජීවන වේදන් තත්ත්වය අනුව මට දෙපාරක් කට්ටියට එන්න කිය මට කිසිම ප්‍රශ්නයක් නැතුව දෙපාරකට උත්සවය සූදානම් කරන්න පුළුවන්. නමුත් එහෙම කරදර කරන්න හොඳ නැහැ. අනිත් එක මම මේකට ප්‍රධාන තැන දෙන්නේ මගේ අපේ කවි පොතට සරසවි කවිසරණියට. මේ පොත හඳුන්වා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ අපේ අයට විශ්වවිද්‍යාලයට ඊට පෙර මම හිතනවා මට මේ පොත අගෝස්තු 22 අපේ ආනන්ද සොයුරු සොයුරියන්ගේ සූදහමක් පැවැත්වෙනවා කළුතර ටැංචරින් හිදී. අන්න එදාට තමයි මම මේ පොත එතෙන්ට ඇත්තටම මේ එතෙන්දි තමයි මේක ඇත්තටම කලෙලි දකින්නේ.
1: ඉතින් එදාට
0: ආනන්දේ සොයුරු සොයුරියන්ට ආනන්දේ සොයුරන්ට ඇත්තට සොයුරියනේ සොයුරියනුත් තින්නා. මොකද අපේ සොයුරන් විවාහ වෙලා ඉන්න සොයුරියන් මගේ බොහොම හොඳ හිතවත් යාළු මිහිලියන් ඉන්නවා. ඔවුනුත් හරි කැමති මගේ පොත් කියවන්න.
1: ඉතින් මේ කෘතිය ගැන කෙටි දෙසුම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී TMG චන්ද්‍රසේකර සොයුරා විසින් දිනය එදාමයි, ඒ කියන්නේ 5 සුරාදා වෙලාව ඒකමයි උදෑසන 9 තැනත් එතනමයි සමාජ විද්‍යාපීට මණ්ඩල ශ්‍රවණාගාරය කැනනි විශ්වවිද්‍යාලය. ඉතින් එහෙම තමයි මේ පොත හරි ටිකක් මේ කවරෙත් කන්දරොක සෙවනේ පොතේ කවරෙට වඩා ටිකක් විප්ලවීය බවක් තියෙන කවරයක් තමයි පොතේ කවරේ පේන්න තියෙන බවක් පෙනී යන්නේ.
0: මට කවර ගැන කියද්දි සොරංග කියන්න අමතක වුණා. මේ අපේ සරසවි කවිසරණිය මේ පොත කැලණි විශ්වවිද්‍යාලයගේ කාර්යයක්නේ. මේ සැරේ කවරය පැල්නි විශ්වවිද්‍යාලයේ මේ කාලයක් කථිකාචාර්යවරියක් හිටපු කෙනෙක්ගේ තමයි මම මේක කරගත්තේ.
1: ඒ කවුද?
0: චන්දිමා දස්කොන් කියලා කෙනෙක්.
1: මේ අපි හා සමගම මේ නිතර තිවෙන්නේ අපිට ඇස ගැසෙන අපි හා සමග ඉතින් බොහොම හොඳින් වැඩ කටයුතු කරන
0: කැලණි සම්බන්ධ නිසා
1: කවරේ
0: මේ සැරේ
1: කැලණි
0: සරසවි කවිසරණිය.
1: එන අපි ඔබගේ තවත් ගීතයක් අහලා ඉමු. කාලයත් ගත වීගෙන යනවා. අපි අතීතයට යමු.

0: ඉතින් හරි අපූරු ගීතයක් ඒ විදිහට ඉතාමත් මියුරු හඬින් ගෑන ගීතයක් YouTube එකේ නැත්නම් YouTube නාලිකාවේ ගීතේ තියෙනවා ඉතින් ඔබට ගිහින් අහන්න පුළුවන් subscribe කරන්න අමතක කරන්න එපා දවස් 6කට කලින් තමයි දාලා තියෙන්නේ දැනට 500කට වැඩි පිරිසක් ගීතේ බලලා තියෙනවා ඉතින් නැමසත් ඔබට පොත ගැන තවත් මේ පොතට සම්බන්ධ වූවන් ගැන කියන්න තියෙනවා ගීතේ පසුබිම ඇසෙන අතරවත් වාරෙම කාලය ඉතුරු කරගන්නටත් එක්ක කියමු
1: උසරංග මේ මට විශේෂයෙන්ම මේ කියන්න ඕනේ මම මේ මගේ මේ නවකතාව දෙවනි සෑහෙන කාලෙකින් හිතුවක් අරගෙන පස්සේ මට මේ පොත මුද්‍රණය කරගන්න මට ඉඩහසර හදලා දුන්නේ මම නවසීලන්තයේ ඉඳද්දී විනිත් ජේස් මහාචාර්ය උපුල් රංජිත් ඒව විතාන ගමගේ සොවිරා ඔහු මේ ප්‍රේම් අපේ සෞහෘද
0: ප්‍රේම් දිසානායක
1: සොහිරාව සම්බන්ධ කරලා මේ ඔහු තමයි මගේ පොත ප්‍රකාශයට පත් කළේ මේ වන විට පොත් සියල්ලම විකිණී අවසන් මේ ප්‍රේමයිය තමයි අපිට මේ හැම දෙයකටම සහයෝගය දෙන්නේ ඉතා අඩු මුදලකට
0: ඉතාම හොඳ මහත්මයෙක්
1: ඔහු මේ කවි පොතයි මගේ පොතයි දෙකම මුද්‍රණය කරන්නේ ඔහුටම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ උපුල්ට වගේම ඊළඟට මේ මං කැමති මේක පොත ගැන කතන්දර ඉවර කරන්න මගේ පොතේ පිදුම කියවලා
0: ඒකට ඔබට අවස්ථාව දෙන්න
1: ඕ මම මේක සෙනෙහසින් සහ සහෝදරත්වයෙන් කිය තමයි පිදුම නම් කරලා තියෙන්නේ එදා කැලණි සරසවි කඳුර සෙවණේ මේ සෙවණේ කියන එක මේ සුරංග මේ මුර්ධජ නයන දැම්මහම මේ හෙවණක්නේ දන්ත නයන දැම්මහම මේක ඇසුර කියන එක මොකද හුඟ දෙනෙක් මට කිව්වා මේ වැරදීනේ පොතේ නම කියලා සෙවණ කියන එක කොහොමද නෑ මම මේ අදහස් කරන්නේ ඇසුර කියන එක කැලණි සරසවි කඳුර සෙවණේ මනරංග වසන්තයේ බෙදාගත් ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් මහ පොළොව සටන් පාට හඬින් දෙදර වූ ලේ කඳුළු සහ දහදිය සුවඳ මැද සහෝදරත්වයේ දෑත් දැඩිවල්ලාගත් කැලණි සරසවි බිමේ ඒ නොනිදන රාත්‍රීන් සජීවී කළ මගේ ප්‍රිය සහෘදයිනි භීෂණයට අතවැනු ශිෂ්‍ය සටන් පෙරමුණේ අපේම මතකයන්ගෙන් අකුරු කර මේ නොනිදන අඩවිය මාපු දන්නේ යුක්තියේ උදෙසා සහෝදරත්වයේ දෑත් දැඩිවල්ලාගත් ඒ වෙනුවෙන් සටන් වෙදුණු තිවිපිදු සොයිර සොයිරිනි ඔබටමයි ඒක තමයි මගේ පිදුම ඒ ඔවුන්ට මං ආරාධනා කරනවා
0: පිදුමක්
1: කවි පොතට සහ
0: නවකතාවක් ගැන සිහින දුටු පිරිසක් ඉතින් මාමිය ගියද පැතුම් මන් හා සටන් බිම සොයුරිනි ලෝ ඔබේ ලෝ ඉදිවී නැත තවම කියලා තමයි ඒ දවස්වල බිත්තිවල කියලා තිබෙන තාමත් මතකයි. ඉතින් අවසානයට අපි එනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබ මේ මැදිරියට පැමිණියාට. ඔබගේ මතරිකි ගැන ලියපු ළමා ගීතයෙන් අපි වැඩසටහන අවසන් කරමු. ඒ ගැන යමක් කියමින් ගීතය පසු බිමින් ඇහෙද්දී
1: මේක මේ මං මන් ලියලා තියච්ච ළමා ගීත මම මිහිර පත්‍රයේ ඉන්න කාලේ ඉඳන්ම ලියපු ළමා ගීත එකතු කරලා ළමා ගීත

0: හතලියකට ආසන්න ප්‍රමාණයක් මං හදලා තියෙනවා. මේ නවසීලන්තයේදී ලියපු ළමා ගීතයක් තමයි මතර කියන්නේ. මං ඒක මේ පහුගිය කාලේ අපේ දැන් වැඩි කාලයක් නැහැනේ නවසීලන්තේට අලුත් අවුරුද්දේ ඉඳලා වෙලා. ඒ වෙලාවේ තමයි ඕක මං YouTube එකෙන් මේ අන්තර්ජාලයෙන් මුදා හැරියේ. ඒ ගීතේ. ඒක ළමා ගීයක්.
1: ඔව්. එහෙනම් මේ ළමා ගීතයත් සමගින් අද අපි සහෘදයාට ආයුබෝවන් කියලා සමුදෙන්නම්. මේ වගේම ලබන සතියේත් මේ වේලාවටම ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් මාත් ඉතින් ඔබගේ නිවසින් නික්ම යන්නම්. එතකම් ඔබට සුබ රාත්‍රියක් හිටින් එළඹෙන සතිය සුබම සුබ පැතුම් ඉටුවන සතියක් වේවා.